0: ඉතිය මර්ඩොක් මර්ඩොක් වැන්ඩලුවව
1: මර්ඩොක් රිසීවිං ඔව
0: 15 in door 16 in C series train train departing as we speak over
1: 15 door 16 C series and train departing Columbus over Marek out